දරයන්. මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ෂායි කොෆවා අබ්දුල් ෆාරුක් හසන් ලියුවාෆවා ස්වරුගෙවන්ත වෙරි දිහ බේකලුම් මි ෆොතුකවාලියුන්ත හුෂාලා දේනි රුගියා වාෆිරා. ಬಂದರು ಹಂಗುರಾಮಗೆ ದುಹು ಜುಬೇರ್ಗೆ ಫಾನ್ ಹುನ್ನವಿ ರೀಂದು ಫಗುಡಿ ಕೊಳೆ ತುರುಕುರ ಬ್ಯಾಗಿಂಗ್ ಎ ದುಹು ರಸೂಲು

0: එමෙ ෆුරතම අහරින්ගේ කවුම් දෙන් අහරින්.
1: ගෞම ඉනම් දෙහස බිස් ගෞම ඉනම් දෙනුගේ මෑගඩ මක්සදකි ගෞමා මුජිතමෝගේ ලාභයා මංෆයටකා වකි වකි ෆරදුන්නා මදනී ජමියාතකා ජමායතකුන්නා වියෆාර් ඉධාරාතකුන් කුරා මසෙක්කෙතකා එ ෆරඇත්තකල් දිබේ රීතිනං බලෑගෙන දවලතුන් මිකංකම හිවර් දෙනුගේ ගොතුන් එ ෆරඇතකුන් කුරා මසෙක්කෙතකා හෝදා කාමියාබිගේ අගෝදන් කුරුන්. මේ ඉනාම නං හොෂේලනේ හමයිකනෙ රැසුල් ජුම්හූරියගේ ඔෆිහගේ ෆෝන් හොෂේලුම් apply.presidency.gov.mv මි පෝටල් නදරිකෝ ෆෝම හුෂලම්ග මුද්ද හමවානි දෙහා සබ්බිස් ඒප්‍රල් තිරිස්වා බුරාසත දුගේ මින්දර ොහෝ දෙගඩි සුමටගෙනද මවලුමත හෝදුමක් ගුලානී හතෙන් නුවෙන් හය සුමෙන් අශෙන් හතරෙන් හතරය නම්බර ෆෝන නුවත තිනෙතිනෙතිනෙ හයිදේ හයිදේ නම්බර ෆෝන ගෞමී ඉනම් දෙහා සබ්බිස්
2: දිවහිම් නොදිහේ එක මෙගහර්ට්ස්.
3: මී අහමදාමිත්

0: එකල බයි කෙවුම් හුරේ තහර මෙන්න වාරි තංකොළේ බෝක වෙහෙන්යක් කාහිවා කහලදො වාරය වෙහුණී මහතින්ම එකකාල් හුසාසය වෙත කණ්ඩෙක්කම ගීතුරු
1: වකිච්ච කාහිබුන්තෙද
0: නූන් හම හම නිින්ජයගෙන් කමෙන්වාවරෙන් නුවේදෝ හතිම්
1: මුලින් කම කම නොදා මූසුම එදෝ මේ මූසුමකි එම දැන් මේ කුරියගෙන් හතරු මස් කෑගටක මිකාව ගොතක දානකම ලෆා මිකුරණී එහෙමම කුරාණ කමෙන් නැද්දෙන් හිවර කුරුන් ඔන්නානි හාතිම් මද නුනිදා වේ තෝ දුවාදු ගඩේක ඕකේ හාතිම් කො ලවේ ජහල් දෙම් විෂහොම
0: තේදෙ මිහාර සාතිම් තිහිරි නිදම් බේ නොයි ෆවි හෙම අවහ ලවේ ජහල් දේ බජහෙන් එදිෆෝල්ලව
1: හාස කොල්ලාන
0: තේදෙ හැරම් වහ මිකො හැරම් වහ එත වරක් බොඩ ශුක්‍රියා ඉගේ එකමක එමෙ පුරතම ගෙනස්තේන මිසුවා ශහුගේ ෆරාතුන්
1: ආතිම්ම ජහල් දෙලවේ
0: ඒක සලිවානෙන්නු ඒ හාතිම් නිදි ෆිදුවාලම් වෙකෙන් ඉගේ මිහාරු මිවාරේ වෙහෙරති යන්න නිංජකු එහෙම ෆොරත මිසුවා ශහුගේ ෆරාතුන් හාතිම් මල්ලවේ ගෙනස්තේනගේ හාතිම්
2: ආදේ
0: රංගලුවන් හිෆාටා ලෙවෙන්ත නුනිද මිලවඩු හා නිමෙන්ද යගි ඕකේ
1: ඕකේ හාතිම් එව වකේලා මංගේ වර උපාවෙච්ච බද්දල් වේම
3: නොදි හේකෙමගහත් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ ෆුරතම ලවේකවස් දිවෙහි අමිල්ල රාජේ ලවේ

0: DVFM නෝදි හේක මෙක හස්
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේක මෙක DVFM ගේ මෙ හැන්ටි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.

0: स्पोर्ट्स बीट, स्पोर्ट्स बीट।
1: නොදෙහි කෙ මෙගහර්ට්ස් දිවෙ හෙෆෙමු මිගඩිග කුරියම් මිගෙන් දනි ස්පෝර්ට්ස් බීට් මෙදගෙ ෂෝය ඇකුග කුරියම් මිදනි සම ස්පෝර්ට්ස් බීට් මී ෂෝග මිගෙනිස් තෙනි මොනිෆුයි ෆිලුමුගේ තෙරෙන් කුලිවර්ගේ දායිරා ගරක ඇතර වෆරැතවගේ දායිරාගේ වාහඟත මෙදගෙ ප්‍රෝග්‍රෑම් කේ මෙහමානකි කෞමි අංහෙම් ෆුට්බෝල් ටීම් ගේ කුලුන් තෙරියා සීඋනා දෙම් මිය බැකි එහුන් තෙරින්ගෙ සුවල් මි බෑ මි බෑග මි එකි ගෙග් ගොතුන් එහුන් තෙරින්ගෙ ෆරාතුන් දිපිවවා සුවල්ත මි බෑග මි ගෙනිස් තෙනි දෙම් ෆස් සුවල් මියති රෙඩිත
2: අද
3: ehun teringe suwa
1: emme furata masual inge ekkulai ke hedume muli umura laanje hijje nama laani konkulai ke hedume heye
2: kalu
1: emme favorite kulai
2: no kulai kalu kulai full kala fadeng gomes kala design
1: buruga
2: buruga ves hama designer rite
1: kalu kulage designer huri het devana suwal inge emme handanum fohelan dati lave ka mihatanan aduwe hi lave ki koba heye
2: foheli tipa meera ge meera kiyala fen
1: meera ge version
2: yeah
1: ehem veema a timwana suwal mi dan inge film e kulelan dibijje nama konka hala character e kulen beenu wani
2: patal
1: unnane tawara rudi gada mi hunge baannu ni wara ekala maja mi hunge ba ekala gotaka vejji yakon kahala character ay
2: maja
1: bai film kula hiwe te viswar ka ek tu kura hiwe ta
2: de me ole daira gole te veden ya bodakan ekamak ekam war film bala
1: ya em fahum beli kon film
2: tamala ichche
1: kamude ka ko em kamude ni mi film star un tere
2: em mihar em kamude ni shahrukh
1: දෙන් වරක් ගින බයිගේ ෆේවරිට් ෂාහුව කිද දෙන් අංහි
2: අංහෙන් ගෙන ආලියා බඩ
1: දෙ ෆහුගේ ෆිල්ම් තත්ත බොඩක් කම දනි නෝනියා මෙදු තෙරේගත නෝනි කුරීගේ ෆිල්ම් තත්ත බොඩක් කම දනි මේ ෆහුගේ ෆිල්ම් තත්ත
2: ෆහුගේ සොරේ රීතිච්චි දෙන් එක් බොඩක් ඉංගම් බලනි මෙදු තෙරේගේ
1: කොන් ගහල ඇක්ෂන් තනුනි රොමැන්ටික් ෆිල්ම් තත්ත
2: ඇක්ෂන් රොමැන්ටික්
1: ඕකේ ehem veema meti hatarwana sawal hatarwana sawal ga meti hadiyae kan emme beenum wani kon etchen heyo
2: boot
1: bada kule tida ta boot me are buri
2: me are ba tine
1: adive sama boot den kuriyave sama boot boot kitame warakal dimune sama da maduve fami onne a meti emme fahu sawal emme beenum wa super power ki ko ba heye
2: mind read
1: kahuge mind e ba read kollani
2: koche
1: ओके वरा पूरी हमारे कसिंग लवे का दामा मिफार कोन लवे ओती
2: राफित रमे जागे लवे रंगलो
1: लवे फहु बदल कोलाना

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: මුනිියවස් පිළවාදම නොදිහ එක මෙගහට්ස් දිවහි එම්ම ටියුන් කොඳම
2: ගෞමී ඉනම් දෙහස බිස් ගෞමි එනම් දෙනුගේ මෑගඩ මක්සදකී ගෞමා අමුජිතමෝගේ ලාභයා මංෆයටකා වකි වකි ෆරදුන්නා මදනී ජමියාතකා ජමා එතකුන්නා වියෆාරි ඉධාරාතකුම් කුරාමසෙක්කතකා එෆරඇත්තක ලිබේ රීතිනං බලෑගෙන දවලතුන් මිකංකම හිවර් දෙනුගේ ගොතුන් එෆරඇතකුම් කුරාමසෙක්කතකා හෝදා කාමියාබිගේ අගෝදන් කුරුන් මේ ඉනාම නම් හොශේලනේ හම එකනේ රැසුල් ජුම්හූරියගේ ඔෆිහගේ ෆෝන් හොශේලුන් apply.presidency.gov.mb මි පෝටල් මෙදරිකෝ ෆෝම හුෂලම්ගේ මුද්දත හමවාණී දෙහා සබ්බිස් ඒප්‍රිල් තිරිස්වා බුරාසතු දුගේ මින්දර ෆෝ දෙගඩ සුමින්ද මවලමත හෝදමක් ගුලාණී හතෙන් නොයෙන් හය සුමෙන් අශෙන් හතරෙන් හතර නම්බර ෆෝන අනුවත තිනෙ තිනෙ තිනෙ හයද්දේ හයද්දේ නම්බර ෆෝන ගෞමි ඉනාම් දෙහා සබ්බිස්
3: ಶಕುವಾಯಿನುತ ಖಿಯಾಲಿ ಫಾಳ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
3: ಪಿಎಸ್ಎಂ ಕನೆಕ್ಟುಗೆ ಮುವಜಫಕಾ ಬದಲ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
3: ಪ್ರೋಗ್ರಾಮೆ ಮಿಸ್ವೀತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
3: ಇವುಲಾಣೆ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
3: ಇವೆಂಟ್ ಲೈವ್ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
3: ಇಷ್ತಿಹಾರ ಕೊಲ್ಲಂತ
4: ಸೋಳ ಫಸ್ತೋಳ ಸೆಕೆ
5: ಪಬ್ಲಿಕ್ ಸರ್ವಿಸ್ ಮೀಡಿಯಾ ದೇವೆ ಹಿದ್ಮತ್ತಹೋಗೆ ಮಾಲುಮಾತ್ ಹೋದ್ದವಂ ಬೇನು ಫುಳುವಾನಮ ಪಿಎಸ್ಎಂಗೆ ಕೋಲ್ ಸೆಂಟರ್ಗೆ ನಂಬರು ಸೋಳ ಫಸ್ತೊಳ ಸೆಕಕಲ್ ಕುಳುವ ನುವತ ಇನ್ಫೋ ಎಟ್ ಪಿಎಸ್ಎಂ ಡಾಟ್ ಎಂ ವಿಯ ಮೇಲ್ ಕೊಲ್ಲವ ನುವತ ಹತೆಂ ಹಯೆಂ ಹಯೆಂ ಎಕೆಂ ಹಯೆಂ ಹಯೆಂ ಎಕಕ ವೈವ ಕೊರವ ಪಿಎಸ್ಎಂ ಕೋಲ್ ಸೆಂಟರ್ಗೆ ಹಿದ್ಮೆಂ ಹುಕುರು ದುವಸ್ ಫಿಯವಾ ಕೊಮ್ಮೆ ತುವಹೆಗೆ ಹಿಂದುನು ಅಶಕುಂ ಮೆಂದಮ ಬಾರ್ಯ ಹುಕುರು ತುವಹು ಮೆಂದುರು ತೇಕುಂ ರೇಗಂ ತಿಹೇಕ

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
1: එහෙනම්

0: එහෙමම රේඩියෝ අඩුවෙන් එකණි මෝනන
1: රේඩියෝ කින අඩුව අනේ දිවිහෙත් නොදි බැයි කොලා
0: නුදේ බැ කේන දැන් අඩුව අහනි ති
1: යාලද
0: එයි හැම පීඑස් මෙයා මෙහෙල් ලිබෙනී එහෙන නු බඩ මාපස එහෙන උන්ත රේඩියෝ වරේ
1: ආ
0: දෝ අඩුව හාලෙ වෙන්නේ මුනි තාදෝ
1: ආ
0: මාපස එහ ගොතෙන් පීඑස් මෙයා අතු ගොන්න ෆෝනුන් අඩුව අහනි කොම්මෙ තනෙග හුට්ට සඩු හාලෙ වෙන දෝ
1: ಗುಲಾಲಂಬುಣಿ
0: ಹಾತಿಮ್ ಹೋದಿ ಬೇಬಿ ಕಾರ್ಯ ಗೇಸ್ಕೇಳನಿ
1: ರಂಗಳೆ
0: ಏ ಮಾತಿಮ್ ಲವ ಜಾದನೆ ಕೊಕ್ಕೋ ಎಷ್ಟೇ ಕುದಿನ ವರ ಹಾಸಕೋ ಹಾ ವಕೀಲಾನಿಂಗೆ

0: දිවෙහි FM දිවෙහි නායකු
1: නුවදිය FM megahertz දිවෙහි FM මග්‍රිබ් නමාද වගුත්
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: මේ හර්ගඩමි වනී අගඩි තිරිස් එම් මිනිටිංගක් නොදේක මෙගහට් දෙවිය ෆෙමුන් කුරියමිගෙන්දනී එං අඩකුන් මේෂෝ මිරේගේ ෂෝ හාසවෙෆොමි වනී සෝනුනිගම එම ෆ්‍රතම මි ජහාල දෙෙන් ලවයකි අබි මුචුමේ කහි මේ ලව මේ ෆිල්ම් අගනීපත් කෙල් දවයි මේ අගනිපත් අරිලිස් කොෆොමි වනි දෙහස් පාර් වනහර කරන් මල්හෝතුරාය ඩරෙක්ට කොෆාවා මි ෆිල්ම් ප්‍රඩියස් කොෆොමි වනි කරන් ජෝහර් දැන් රිතික් රෝෂන්න ප්‍රියංකා ෆෙනිගෙන්ද මි ෆිල්ම් ga mi detering geiturun sanje datwes muhimu rolen ada kure mi rege mi show ge furtama baveria kula le fo mi wani astam dekun an tu ki ne halo
1: hawe rangal
0: ki kollani ti tv balani
1: ne tu bala
0: ah kom me chen annani
1: era la meli du ga una mubarak ge mere steam kule thi mere hol dua poddua
0: mi kon kahala ku mi football
1: voli
0: voli mi komu barate komi kuria dani
1: e veni du kaunti veni du dam to gam baba mi barate
0: ha ha mi har baver mi veni kon ga kon rar rasha ka sho
1: atolang hulwa lage baba
0: no no atolang hulwa lage
1: baba ani team mi ar kule ne ni je den
0: and tu dire kon rasha ka
1: ಅಂತರ ಸುಗ ಹೊರಗೆ ಟಿವಿ ಬಾರನಿ
0: ಆ ಏ ಕಮಕು ತಿರಶನ್ ಸಪೋರ್ಟ್ ಕುರಂತಿಯ
1: ದಿಯ ಮೀ ಹೊಯಕ ಮಾಂತು ಮನನ್ನು ದೆವನದ ಸ್ಕೂಲ್ ಗ ಬಿಜಿ ಇದೆ
0: ಕೊಂಬೈ ಕೊಮಿ ಮೊಡುವನಿ ಅಂತು
1: ನೀ ಗಾದಿ ಫೇಸಿನ ತನ
0: ಹಾಮ ಫೇಶುನಿ ದ ಆ ಹಾ ಹಾ ಹಾ ಎಹೆಂ ವಿಮನೆ ಎಂಗೆ ನ ತಫಸ್ ಸೆಟ್ ಅವಸ್ ಕೋಸ್ತಾನೆ ದ ಅಂತ ಅವಸ್ ವರಕ ಕುಳೆನ್ ತ ಬೋಲಿ
1: ಲಬ್ಬಾಲ ನನ್ ಕುಳೆ ಬೋಲಿ
0: ಹಾಮ ಮೊಳು ಬೋದಿ ಕುಳುನ್ ತೆರಿ ಎದ್ದ ಮಿ ವೆಸ್ ದೆನ್ ಕೊಂ ಕೊಂಕುಳಿವರೆ ಮಿ ಕುಳೆನಿ ತಿರಶ್ಗೆ ಮೆ ಫೋರಿಗದೆ ಕೊಂಕುಳಿವರೆ ವೊಲೀತ ಫುಟ್ಬಾಲ್ ಅತ್ತ ಫುಟ್ ಸಲ್ ತ

0: Viral Vibe. Viral Vibe.
1: දිවෙහි FM 91 MHz.
0: තිය හුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇඟෙනි කිහවරක. ඒ ෆන්නානුන්ගේ මවුදු මාත ඇඟෙනි කිහවරක.

0: කොම්ම හප්තා කිවස් හෝම දෝහගරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහයකෙන් මෙග හට් දිවහි එෆෙමු.
1: ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ ගුමත්තා දෙක් බැත්තා බැත්තා.

0: දෙන් දෝ හාදහාවා මොලෙ මි ප්‍රග්‍රම් අඩෝහා බයකුවා හිතඟර නොනෙ කුළදාානමියක මියපතක් මූවි මෝඩක් ඇස් මිනීගේ නිවා ගොතේ මිලවාන්නනි ෆිම්ග කොන් හිස්සාාව එක ගීකේ බබුණාගේ
1: හුන්නාන එකනේ නාශිතක ඇන්ති සර්ගත උට්ටා අස්ල අන්නානි සිරාණයකම මයිකරන යොප් එකමත ෆෙන්න්නනි යොප් හයාලක ෆෙන්න්නනි යොප්ප වන්නත වන්න තන එතන වන්නලවෙගේ
0: ගේතරේක හොට්ටද
1: තෙත වනිමනීම ඇසුනාන සිරාණය තෙමොන් ෆයිටන්ත
0: එ මර නගලන්ගේ දැන් අමි කුරිම සම්න්සරතකු වහක්තව ගෙන්ගේ ජබේ අනේ ශිරාණි පුරෑගෙන්දේ ෆිල්ම් ගද ඉංගිරෙසි වෙලාත පුරෑගෙන්දනි බේ ෆහු දෙගෙන එඹුරි රාජයාද රාජ

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: දෙං ඉන්සානගෙ ශුරූර්තකා ඛියාලුතං අනෙං ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකී දු මාලූමාතා එකි එකි හුනර්තකා තජුරිබා එබ්බයිගෙ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාවගෙ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළො එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅමිනුන්ගෙ සිෆත කීරිත ඛුර්ආනුගා බයාන්කුරවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගෙ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණේ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලත් දින්න සේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරේ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්